0: දිවෙහි FM දිවෙහි නායකු නොමැති එක මෙගාහර්ට්ස්
1: දෙන් ඉنسانගේ ශුඌර්තක ඛයාලුත අනෙ ඉنسانක වාසල් කොද්දේ එම්මේ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොලෙරිකමා ෆිතුන ෆසාද උපෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගේ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙයකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුළුගේ බේනුම් කුරුමක් වනී අංගවාෆ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙබ්බුණා නම බුණාම් වානී හෙඔබහෙ හෙඔබහෙ බුණවෙන්නෙන් නම එච්චෙන් නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගේ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන්නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුමක් වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශේ ෆහෙ බුණෙවුණු එච්ච

0: bilta dakkam fasaya gote miyoti fahipe app bilta kan ara jumla adadu fahipe pa transfer kolla denga mahuriha bilta ka fasa dakka nimmalamvi phone feng gas adi media net bilakas dekkene reload rasters nuni data request nege nege mi hama digital wallet dene mas debavaru bilnu dekkigen lariya vinuye nengigen uleka nujene huriha digital payment ka fahipe ma fahi
1: මේ ප්‍රෝග්‍රෑම් ගමි ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උෂායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහබේ කලුන් මේ ෆොතුගවාදියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
2: නුවදිහ එකෙම ගහත් දිවහි FM

මුනිියවස් විදවාදම නොදිහ එකෙන් මෙගහටස් දිවෙහි FMම ටියුන් කොඳම්.

මේ හාර් ගඩ මෙවැනි අගඩි තිරිස් හතර මිනිටින් ගක් නොදේක මෙ ගහට ස්තිව හෙෆෙමු මි ගඩීග කුරියම් මිදනී රාජ හෙඳුනා මීෂෝ ශෝක බෑවරවන් බේනු වෆරඇතකු මෙසජ් කුරමු ගෙන්දානී DFM 91 මි පේජ PSM එයා මෙදුවෙරිකෝ දැන් මියතක මූසුන් හම ගෝස් වාහක ෆෙෂීරුක සම ෆාහක කොල්ලින් හුදු සමාල නෙරිෆම් මිවනි එගාර ගඩි තිරිහා හමය මියදුගේ මෙඳුරු කුරිය එගාර ගඩි තිරිහා හමය නෙරිෆවා හුදු සමාල මි ගාෆලි ෆතොරුම් ෆෙෂකෙන් අඩ්ඩු සිටියෙන් එයි ගඩියකු නවාර මේලා සවිස් මේලා දෙමෙතුක බාර මිනුක වැජෙහි අදි විලාගණුක ගඩියකු සාලිස් මේලා වැගද වෙ කඬුතක් ගදමාණේ කමල් ලෆාකෝ නෙරිෆවා හුදු සමාල මි දැන් හම මි ಮೆಟೋಫಿ ಹುಂ ವಸ್ಮಿ ವನಿ ಕಣದ ತುರ್ ಫತುರ್ ಕುರವಾ ಫರಾತಕು ಹಾಸಕು ಮೂಸುಮ ಸಮಾಲ್ ವುಮ ಇರ್ಷಾದು ತೀಫಾ ಮೇ ಐಸಾಬು ಮಿಯ ದ ಖಾಸ ಬಾತಗೆ ತೆರೆ ಬಾಯೆ ಮಿ ಗೆನಿಸ್ತೆನಿ ಐ ಕೋಪಿ ತೆಂ ಅಸ್ತು ಮಿ ಬೆ ಮಿ ಬೆಗ ಮಿಯದು ಮಿ ಗೆನಿಸ್ತೆನಿ ದಿಯಾ ದಿಲ್ ಮಿ ಲವಾ

0: තිවරණ
1: නිහාරමීනි දැන් හම අඩ කොල්ලන් අද අඩි සමයගෙන් නොල
0: අද යම වර ආරාම් බගුත් කොළද කොබ ෂෙඩියෝල් ලකී මියද වකේ කමෙන් එබ එත්තරේ විෆා
1: ආස්ස කමෙන්නේ දැන් හම අමකො දෙන්දා ෂෙඩියෝල්
0: හැන්දා මිහාර ෆෙෂිජ්ජත
1: ආ මිහාර මිහාර මෙන් ස්ටාර්ට් එක දැන් මිහාර දැන් පට්ටම් වි දෙකක්
0: බ්‍රේක් මීද
1: මිහාර මෙ කොෆි බෝල්
0: වා සියාමෙන් හද සලී ඇති ගෙන්දා ගොයින් එගේ කොම්මෙසරක කංක කොල්ලාප කොෆි බ්‍රේක් එක නගාප අනික අපශාප දෝ දෙන්න ගානි කෝ බ්‍රෙක්ෆාස්ට් බ්‍රේක් දෝ
1: ගෙන්දියාම රඟලෙන්නු ආයක මේකත් පගෙන් තම බේර නොවනේ හම
0: පයිදස් තෝ බදල් කොල්ලන දෝ
1: බදල් කොල්ලන හෙන්නුනේ අම්මද මා බොඩන් කරෙල් දෝ නොයෙප නොයියේ හිතන් අරා
0: මායුස් වනි දෝ මා බොඩා මායුස් ඉබාවෙස් ඒ රංගල කොල්ලී මේ රංගල වාණේ එංගෙ
2: මූඩ දා හුරිය හසෙච්ච කිෂියා
1: මූඩ
2: මූඩ මියන බදල එකීග මිකුරා කන්තකා මිකුරා වගුතා මිහුරිහා කම කම බදලන්නනි දෝ මි කොෆී බුයිමස් බදල් ලස්තන මෙහෙම දඤ්ඤාමුද
1: කොෆීන් හා බෝලන් දෙහෙනේ
2: දුවල කිත කොෆීන් වනි
1: දෙ කොෆීන් නන්
0: දෙ කොෆී ඒ හෙඳුනා හවීර
1: හවීර
0: තංගල ලස් කොලා කොෆී බුයිම නිදු මං එවස් කහල් බදල් තකෙන් ආදෙත
1: අක්ලු වාදෙන්ගේ කම් දෙ බයම් හුන නාදේරො
2: එමෙ නෙගොතෙන් වන්ටදෝ
1: එමෙ නෙගොතෙන්
2: වන්ටා ඉරිර කොලා කොෆි බොමෙ සොල කොන්කහල් කොෆි හැම බ්ලැක් ත කමුදනි
1: නෝනේ බ්ලැක් නේ නෝ කොෆි හැම බොන් දෙන වර රංගල
0: මිල්ක් එද
2: වර රංගල
1: අහ මීර කො බොන්
2: ආහා එහෙම රංගල මිකොළඹ සම කොෆි කුරිය දනි ඉංගෙ කොන්කහල් කොෆි එක වෙන්නේ කොෆි එබ කුරිය දෙ ඉංගෙ
0: තේනේ මා කොෆි කොෆි කේ මාක දෙකේම දෙ හැම කොෆි තැෂෙන් එතකොලේ හැම බෝලා හිවිගේ
2: ෂෝ කුරියත් දන් දෙ හීවේ මේ කොෆි හුන්නා නැහැ ඉංගෙ වර කුදි කුදි සිප් සිප් මිනා ගනිගේ වර ෆොනි කොබෝ කොෆි
0: එයි ඇස තේෂි ආලේ කොෆි කොෆි බොයේ තාලේ තුන් ජහා ගතන් එහෙන් දේ ආ කොෆි එකේ මියෝත බොච්චේ ෆොනි කො තමයි බොනි ගොත
2: ආ තී උහෙන්න හොන පෑකටිර නගන්නේ කොෆි බොයි
0: ඒ කොෆි ව තමයි තී දැන් බොනි බුත්තසි දෝෂියා
1: හම් ස්කෝරින් කැෂි බුත්තසි දැන් තමයි හරුදෙන් කොෆි එකේ කීවර වේබ
0: එහෙනම් හම මෙහෙන් සිපු සිපු දෝ
2: අදෙන් තී හම ගොතු දැන් හම කාල කරේ තී වී කුගනේ
1: ಮಿದನ್ ವರ ಬಡ ಶುಕ್ರಿಯಾ ಶಿಯಾ ಹಿಂಗೆ ಅವ ಹಮಜೆಗೆ ಕಾಫಿ ಬೋಲ ಬಾಚ ಬೇರೆ ದುವಾ ಕಂಗಿದೆ
2: ಬಾಯ್.

0: Es un teringue jobón. හර්ගට මෙවැනි 30කට 22 මිනිටින් ගාප් නොදෙයක මෙගහර්ට්ස් 2FM මෙගටික කුරියම් මිදනි එහුන් තෙරින්ගේ හොවුන් මේ ෂෝ ෂෝක මෙහා ඉසබු මිවා ගදකාලනී නනොට් කුෆා බෑවරින් ගෙතරෙන් බෑවර එක අස්සලාමු අලයිකුම්
1: වලයිකුම්
0: සලාම් දුසු කොබකින ආලු
1: සුරා
0: කින මිකොල හම වර බරාබර කින වනි මූසුන් දුසු
1: Then
0: Saiti Bola had done an angle, though, have you got eka? Hamavaka da Kalamun, Ratte Naki, Udoli Hellamung, I lami Hunaki, eh? What
1: a star, the silver of Fakam, and all you get in the sabo.
0: Ah, me, Hindun sabo angle and wadi, eh?
1: Ah,
0: Hunido Takuli Hakura, eh? Udoli Hellam, huh? Come on, then me the conquering, what he?
1: Yes, they know, but. Then
0: Kakanja Hitchi Kakani Malita, Nuni Asa Kakani.
1: Then
0: Nekakani, Chivisne, though.
1: Ah,
0: Bakolo Dada, dami hard, then back a kumakis, no one for say, come a kedo. Ah, Damagumati, Uda for Betty Mandan, who none cakey for
1: though.
0: Ah. Ehem vi mahinga mije he fini vega laveng adu halantia undoli gain de gain hellamun hellamun
1: avare ji slave do mije sare ji slave
0: ah du suwa jahani du suwa riti lava inge
1: no na den ava avare ji ava du sahava ikale ni ole ruga sahala laveng ava du sa
0: waki mi lava waki hasava goten e boitte hem vi ma
1: I'm going to reply to you.
0: Kurane ka bala mi jaha deni lava varabada shukriya varabacha tuha kete makivela nenge
1: ah kolos

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනගෑ. අමයකනි නෝදිහයකෙ මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේ ගුමත්තටේ.

ඉවරෙන්ගේ මච්චත් එබෑ මිහුම් ගදව ගතුම්ග කුරින් තවබාව මීහුම් මෙනුවීයේ ෆහෙ හමකශවරුම් අල්ලාහී ගිනගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත රස්කලාංකන් තෙබෑ මිහුන් දන්නාශේ.

0: දිවහිම් දිවහින් නායකු නොවදිය එක මෙගහට්ස්
1: වාහක දෙක්කුමුගේ නිමතකි කීර්ති අල්لهහ ඉන්සානුන දෙෙව්වා දරුමකුරබ්වාෆාවා වරම් මතිවෙලෙන අමතේ එකමුගේ වසීලතකී දූ එහෙන්කමුන් දුළිගේ බේනුම් හයගොතුගා හිෆුමශා බේකාරු වාහක දෙක්කුමුන්නා මීහුන්න ගෙල්ලුන් දෙනිවී කංකමුන් දූ සැලෑමැක්කො රක්කා තෙරි කුරුම මෑවවෙගෙන්වා ඉස්ලාම් දීන් ගොවාලබ්වාාවේ මිගොතුන් දූරක්කා තෙරි කුළවමකී දින්නවා කාමයාබ ලිබුමුගේ සබබ් තහුග තෙරෙයින් සබවෙක්කමුග ඉස්ලාම් දීන් කඩාළුවාෆාවා කඩ එළොවුමුන්නා අධි මිගොතක් කඩ එළුවී ඉරු ඒවාහක ඇස්ෆා වනී ඉස්ලාම් දියනුගේ දෙරුකුන්කමුගාවා නමාදා ජකාතා දෙමෙදුගාකම වුමුන් දුරක්කා තෙරි කුරුමං ඉස්ලාම් දීන් බාරු අලාෆාවා මෙම්බරු හාමවෙගෙන්දේ මිකම් බයංකුරව්වා කීත් අල්لهහු වහී කුරව්වාෆාවේ قد أفلح المؤمنون الذين هم في صلاتهم خاشعون والذين هم عن اللغو معرضون والذين هم للزكاة فاعلون معني مؤمن كامياب وجكن كشوري امي هنكي امي هنگ نمادوغا مرماتيري بيتبه مي هن ادي ابا امي هنكي بيكارو واحكتكا كنكمون දුරුහෙලි වෙති බේ මිහුන්නේ අදි එබෑ මිහුන්නේ ජකාද්දේ මිහුන්නේ අදි මීගේ ඉතුරුන් හෙවබස් බුණුමුගේ මච්ච දූ හානුවා ආදකො ඒගේ බේනුන් හෙවගොතුගා නුහිෆාහා හිඳකු අලාගේ ඊමාංකං සීදාවේ ෆුරිහමවේ අදි ඒගේ සබබුන් තිමාගේ නෆ්ස ලිබිගෙන්වා රූහානී ෆුරිහමකන් නාන්නානේකං කීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් බයාන්කුරව්වාෆාවේ හදීත් කුරෙව්වි لا يستقيم إيمان عبد حتى يستقيم قلبه ولا يستقيم قلبه حتى يستقيم لسانه معني علاگه هي سيدا وجو مدان دين ايناگه ايمان كان سيدان واهوت ادي ايناگه دو سيدا وجو مدان دين ايناگه هي سيدان واهوت اهنكم الگون منگه مچا لازم وگين وني واهك دكيا في نما هيو بس نوني نوبونو අදි එදූ රිවෙති බස් මුණුමුගේ මච්චන් ආදකුරුවු එයි රිවෙති බහුන් වාහක දෙක්කුමකී වර මතිවරි අදබක වාතිය අදි එෆෙත්තෙරි රිවෙති හෙව බහකි ඒගේ සබබුන් තිමාගේ රහමැත්තෙලින් නශා අදි අදුවුන්නවෙස් හෙව අසරුතකෙ ෆෝරානේ කමකවාති එෆද හෙව බහුගේ සබබුන් රහමැත්තෙලින්න කුරානේ හෙව අසරකී ඒගේ සබබුන් එමිහුන්ගේ මෙදුගා ඔන්න ගෑක්කම රහමැත්තෙරිකං ඉතුර බදහිවෙ එ රහමැත්තෙරිකං දෙමියොතුන්. අදි එපද හෙව බහුගේ සබබුන් අදුවුන්නක් කුරාණය හෙව අසරකි ඒගේ සබබුන් එබෑමීහුන්ගේ දෙකොළුවෙරිකන් නැති ගොස් එබෑමීහුන්ගේ මෙදුගා රහමැත්තෙරිකං උපෙදුමක් මගු පහිවගෙන් දිවුන්. ඉස්ලාම් දියනුගේ මෙ මතිවරි උගන්නවා දෙවුන්තකා එක්ගවෙවා ගොතුග මතින් අලගොනුමෙන් දුළුගේ බේනුම් කුරමුන්දා නම ඉස්ලාමී මුජ්තමාතකුගා අබදුවෙස් උන්නානී හමජෙහුමා සුල්හවෙරිකම්.

0: මේකෙන් කොම්මෙ ලබේ කුමිස් මුණෙදෙනී කොම්මෙවිස් මීහෙකෙ හයාතුගෙ වාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරේකුස් මෙන්දමු දේ ජහරු දිවිහේ ෆෙමුන්ති එහුන්තෙරි නගෙනස්තනී ලෝබීගෙ එහසාස් දහුගෙ ලවතම් ಹಿತುಗೆ ತೆಳುಂ ಅವಸ್ಕೊಲ್ಲಾ ತಿಬಾಗೆ ಬೇವೆರಿಯಾಗೆ ಹಂದಾಂತಂ ಆಕುಲ್ಲವೇನೆ ಲವತ ಹಮೇಕನೆ ನುವದಿ ಹೇಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವಿಹಿ ಎಫ್ಎಂ
3: ಮೀ ಅಹಮದ್ ಆಮಿದ್

සූලායි එවරෙන්ගේ හිත්තන් ඊමානුව එවරෙන්ගේ අංගයින් තිමම්මෙන් ඊමාම් විජ්ජයීමේ බුණි මීහුන්ගේ තෙරෙන්නායි යහෝදීන් කම්ගාවි මීහුන්ගේ තෙරෙන් කාෆිරුමන් අවස්ව ගන්න මීහුන්නා මෙදු කලේගේ ෆානු හිතාමනු ප්‍රබ්වාශ එවරෙන්නකී දොගුතක් ගිනගෙනෙන් අඩුවහා මීහුන්නේ අධි කලේග ෆානුගේ අරිහන් නාන එහෙම් බයිග්ගේ බස් ගිනගෙනෙන් අඩුහා මීහුන්නේ තවරාතුගේ කලිමත එහුන්නම් වී තන්තනුන් එවරෙන් බදල් කුරෙති එවරෙන් බුනෙති තියබෑ මිහුන්නම් මි කලිමතන් එබහී බදලුකුරි කලිමත ලිබිජ්ජ නම ඒගා තියබෑමිහුන් හිෆහට්ටාශ එ කලිමත තියබෑමිහුන්නම් නුලිබුණු නම තියබෑමිහුන් රක්කාතෙරවාශ අබ්බෝහ එමීහකු මගු ෆුරෙද්දෙවුම ඉරාදු කුරව්වා මීහා දන්නාශ ෆහ අබ්බෝහගේ හදරතුන් එමීහ කට්ටකා එබ්බෙස් කමේ කලේග ෆානක මිල්කුවගෙන්නෙන් වා නෙති එවරෙන්නේ එවරෙන්ගේ හිත්ත තෝහිර කුරෙවුම අල්ලාහ ඉරාද කුරව්වා ෆානවා මීහුන්නේ එවරෙන්න දුනියේගා හුරි නිකමෙති කමේ අදි ආඛිරතුගා එවරෙන්න බොඩු වෙගෙන්වා අජාමු හුට්ටේ.

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස් නොමදිහ එක මෙගහට්ස් දිවහිFM
1: ඒක බතක ඇච්චි ආද ලස් වෙච්චේ
2: ආහත් ලස් විජේ ෆූ හිමිහෙන් ඉන්න හිඟ බදිව හෙෆෙ මොඟන්න නිකොන් ෂෝ එත්ත බලා
3: ලංච් බ්‍රේක්
4: කුකුරු හොන් හිරුෆියවා කොම්ම දුවහෙගෙ මෙන්දුරු එකෙත් ජහායිරු
1: නුවදිහ එකෙන් මෙගහට්ස් දිවහි එෆෙමෝ
5: ಆಯ್ಲಾಯ ದೆಕೊಳ ಜಹುರ ಲೋಬಿನ್ ಕುರಿ ಕ್ಯಾವಿಣಿ
6: ಮಿಹಾತುಗೆ ಫರಾತುಂ ಅಹರಿಂ ಬೇಣುಂ ವಾಫದ ಲೋಯಿಬ್ಬ ಅಳಾಲುಮ ಓಗಾ ತೆರಿಕಂ ಇಹುಸಾಸ್ನುವನಿ ಕೀವ್ವೆ
5: ಲೋಬಿಗೆ ಹುಳುಕೊಳು ಫಂಡುವೆ ಕ್ಯಾವಿನಿ ನಿಮುಮ ಕಾಹಮಿಯತ್ಯ ಸಬಬ ಕಿಕ್ಕೋ ಬೇಬ ಜಹುರಾಗೆ ಹಯಾತುಗೆ ವಾಹಕ ಅಡು ಹಾಲುಮ ಕೊಮ್ಮೆ ಬುದದು ಹೆಕ್ಕರೆ ದಿಹೆ ಜಹಾಯರು ರಿಪೀಟ್ ದುರಾಸ್ಪತಿ ದುಹುಗೆರೆ ಎಗಾರ ಜಹಾಯರು
7: ಆಡಿಯೋ ವಾಹಕ

0: මි පාරු තිකං කුරම්වානේ. එම කමුදාෆිය මෙගෙන කිහාවර්කතු අහැෆිනම ජවාපකි
1: වර රඟලන් ඇඩේය.
2: කියන කුන්දිරි උලේනි කලායනුලා මිහිතුගාවිින්දු කදේ නිශානන්න.
0: එම කමුදාෆිල්මුගේ එම හාසකම කි කොබෑතු අහැෆිනම ජවාපකි
1: ෆිල්ම්ගේ හූරි හාකම වෙස්.
3: ඒ චුට්කි සුන්දූර් කිකිම තුන් කියා ජනු රමේෂ් බාබු.
0: එම කම්දාෆිල්මෙන්ගේ මින්වරු බලාලන් ටෙස්ටක තයාර්තව හැෆිනම කොබ ජවාපකි
1: හේවල්ලා තයියාර්
4: දෙහා සබිස් වන අහරු දිවිහක මුගෙනස්තෙන මූවී මූඩ්
0: එන්න කමුදක් මෙගේ මෙවර බලාලම දිවී එෆම් ගැටීම මිසූ හරි තයියාර තියබේ ෆරුන් තයියාර්තෝ
4: මූවී මූඩ්.

0: මි පාරු තිකං කුරම්වානේ
1: දිවහිම් නොදිහ එක මෙගහට.
2: මී අබ්දුල්ලෝ නාශිෆ් තාත්.

0: ජෝෂා ෆෝරියයාක අඩෝ සෝමතිය ගෙන්දවනි දිවහි එෙන්
1: ගෑමද ජිස්මුවියා වයේ පුරාණයේ
0: දිවහි එෙන් දිවහින්නයකු

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත හැගෙනකි හාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා

කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනදෑ. අමයකනි නෝදිහ එක මෙගහට් දිවහි එෙමු. ඒ ගන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේ ගුමත්තා ටේක් බැත්තා බැත්තා.